එකදිගට ඉතින් ගීත පහක් හයක් අහගෙන හිටියක්. කොච්චර එපා ඇහු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීත. ඉතින් ඒ තමයි විශේෂත්වය මේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ 1970 90 දශකයන්හි බිහි වූ ගීතවල ගීත රචකයොත් රචනය කළේ තරංගයට වගේ ගායක සංගීතඥයෝ සංගීතයේ තරංගයට වගේ ගායකයෝ ගැයුවේ තරංගයට වගේ තරංගයට කිව්වේ විශිෂ්ටත්වයෙන් එකිනෙකා පරයායෑමට තැත් කළ බොහොම සද්භාවයෙන් වෙන්නට ඕනේ නිර්මාණ. ඉතින් ඒ උත්සාහය අපට මහා ගීත සාගරයක් ඉතාමත් රසවත් ගී සයුරක් තිලින කළා. ඉතින් ඒ ගී තමයි සත්සරරාව වැඩසටහන තුලින් ඔබ වෙත ගෙන එන්නේ. නිතර නොඇසුණු එහෙමත් නැත්නම් ඔබ නෑසුව ගීත ගෙනහැර දැක්වීම උපුටා දැක්වීම උළුප්පා දැක්වීම තමයි වැඩසටහනේ අරමුණ. නිසන්දස් කීපයක් සමග කලතමින් ඒ ගීත සියල්ල ඔබට ගෙන ආවා. ඉතින් වෙලාව ගත වෙනවා දැනෙන්නේ ඒ වගේ ගීත අහගෙන ඉන්නකොට. වෙලාව 7:24 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

අලිගෙන ඉතින් බොහොම කතා වෙන කාලයක් අලි මිනිස් ගැටුම් ආදිය. නමුත් මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන මිනිස්සු මේ පුරාණ වීලි කලාපීය ප්‍රදේශවල අලි රංචු බහුලව හිටියා. නමුත් තනි අලියා කියලා අලියෙක් හිටියා. ඉතින් තනි අලියා බොහොම දරුණුයි තරුණ අලිය කරණෙන් පන්නා දමපු අලියෙක්. ඉතින් ඔහු ඉතාමක් ශක්තිවන්තයි. තමන්ගේ දේ වෙනුවෙන් තමන්ගේ විජිත වෙනුවෙන් සටන් කරනවා, තමන්ගේ දේ රැක ගන්නවා. ඉතින් මේ ගීතේ උපමා රූපකය යෙදිලා තියෙන අන්න එවන් ඇතෙකුගේ දලහා සමානයි මට වටිනවා මට ඔබගේ ප්‍රේමය. මොකද ඉතාමත් ප්‍රචණ්ඩකාරී, තම සටනට සූදානම් ලෙහෙසියෙන් දනනමන් නැති තනියෝ අලියාව උපමා රූපකයට යොදා ගන්නවා. හරිම අපූර්ව විදිහට මේ ගීත ඒ කාලේ ලියවිලා තියෙනවා. ඉතින් කලිනුත් කිව්වා වගේ ඒකයි මේ ගීතවල විශිෂ්ටත්වය. සමහර විට මේ පරිසරය අතට ගැලපෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් මේ පරිසරය මවන්නට පුළුවන්. අද ඇහින්නේ අවාසනාවන්ත කතා ස්වභාව ධර්මය හා බැඳුණු මේ කවියෝ හරි අපූර්වට මේ ස්වභාව ධර්මයෙන් ගත් කෙනෙකු.

හිතන්නේ නැති උපමා රූපක යොදලා තියෙනවා ගීතවලදී. තවත් ප්‍රබුද්ධ සේකර පිටුව පෙරලාගෙන යනකොට බොහොමත්ම කෙටි කවි. අතරම මේ කෙටි කවි හරි සුන්දරයි. මට මතකයේ හැටියට මේ ළඟදි දවසක ගත් කතුවර උපුල් ශාන්ත සන්නස්ගලයන් ලියලා තිනවා. දැන් නව කතා කියලාත් මේ පොත් ගෙඩි ලියන්න එපා, ටිකක් කෙටියෙන් ලියන්න කියලා. අතරම එතකොට කියවන්නාගේ රුචිය වැඩි වෙනවා. මං හිතන්නේ ලියන්න ලියන ලේඛකයාගෙත් හැකියාව මොනෝට පෙන්නනවා. ඉතාමත් පුළුල් අදහසක් කෙටිකොට කැටිකොට පෙන්නනකොට. තිබුණි නම් ටැබ්ලට් මතකයන් පිලිස්සු, අංගොඩත් ඉඳීබං හිනා වෙන මිනිස්සු. ග්ලසියර් කියන අඥාත කවියාගේ කවියක් තමයි ඒ උපුටා ගත්තේ.

1990 දශකයේ වගේ මීරියන්ස් කණ්ඩායමේ අද ඔහු ඇත්තටම කොහින්නොත් දැන සුමිත් ප්‍රියංකරයන් විසින් ගැයුණු ගීතයක් තමයි පසුව ඔහු වැඩිපුර කරලියේ දක්නට ලැබුණේ නැහැ. බොහොම අපූරු ගීතයක් අපේ තුඩ තුඩ රැවදුන් ගීතයක් නව යවවන වියේදී. ඉතින් බොහෝ කාලයකට පෙර. ඉතින් මේ කාලේම හරි අපූරු නාට්‍යයක් බිහි වුණා සුර අසුර නමින්. නාට්‍යයට තේමාව උනේ එවකට ඇවිලමින් තිබුණු යුදගිනිදැල් උතුරු නැගෙනහිර යුද්ධය.

ශ්‍රී ලංකාවේ. ඉතින් අද බොහෝ දෙනෙකුට අමතකයි කියන්නත් පුළුවන්, බොහෝ දෙනෙක් දන්නේ නැහැ කියන්නත් පුළුවන්. මේ නාට්‍ය හැදෙන කාලයේදී මේ යුද්ධයේ පේන තෙක් මානයක් ඉමක් කොනක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඉතින් ඒ නාට්‍ය තේමා ගීතය අද මම තෝරගත්තා. මොකද මේ මැයි මාසයක මෙවන් වූ මාසයක තමයි ඒ කුරිරු යුද්ධය ශ්‍රී ලංකාවේ අවසන් වුණේ. හරියටම මීට වසර 16කට පෙර. ඉතින් අහලෙමු මේ ගීතය. ඔබ මේ ගීතය ඇසුව කෙනෙක් නම් සජීවීව ඔබට ඒ අත්දැකීම් මතක් වෙයි. මේ නාට්‍ය බලනකොට ඔබට තිබුණු හැඟීම සමග අතීතයට යන්නට පුළුවන් වෙයි. මෙලව හතපසු විනාඩි 43 මේ ඔබ එක්ව සිටින ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලියයි.

කාලය කෙමෙන් ගත වේගෙන යනවා. ඉතින් ඔබෙන් සමුගෙන යන්නටත් කාලය ඇවිල්ලා. අද සත්සරරාව මියුරු ගීතාවලිය තුලින් 2026 වර්ෂයේ මැයි 6 වෙනි දින මැයි මාසයේ පළමුවෙනි වැඩසටහන ලෙස ඔබට ගෙන සත්සරරාවය. ඉතින් මෙසේ නිමා කරන්නට සිදු වෙනවා අපට කාලය හරස් වන නිසා. කොතෙක් අහගෙන හිටියත් එපා නොවන මියුරුතම ගී සමුච්චයක් රැගෙන ඊළඟ සතියේත් ඔබේ නිවසට ගොඩවදිනවා. මේ වෙලාවටම කිව්වේ හරියටම ඔරලෝසුවේ 7 කනිසම වදින වෙලාවට. ඒ වගේම මතක් කළ යුතු දෙයක් තියෙනවා, මේ සත්සරරාව වැඩසටහන නැවත විකාශය වෙනවා. ඒ කියන්නේ අද වැඩසටහන නැවත විකාශය වෙනවා නැවත හරියටම අඟහරුවාදා උදේ 10. ඉතින් නැවත විකාශයක් ලෙස සත්සරරාව වැඩසටහන, කලින් සතියේ සත්සරරාව වැඩසටහන ඔබට අසන්නට පුළුවන් ඊළඟ සතියේ. නම් මේ අද බදාදා සත්සරරාව වැඩසටහන ලබන සතියේ අඟහරුවාදාත් විකාශය වෙනවා හරියටම උදේ 10. ඉතින් ඔබට වැඩසටහන අසන්නට නොහැකි වුවහොත් ගුවන්විදුලිය තුලින් අහන්නට පුළුවන්. ඒ වගේම ඉතින් අපගේ සත්සරරාව නවින් ඔබ Google යෙදුමේ විමසුමක් කළහොත්, සර්ච් කරහොත් ඔබට මේ සත්සරරාව පොඩ්කාස්ට් එක අසන්නට පුළුවන් හෙට ඉඳන්. ඉතින් අපි දන්නවා සජීවීව අහන්නට බැරි ඔබ සත්සරරාව අහනවා. ඉතින් අප සමග ඉන්න අපට ධීරිය දෙන ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම හරි අපූර්ව වැඩසටහනක් දැනෙදී නගරේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි මියුරු ගී සැඳෑවක් සජීවීව ඔබ වෙතට ගෙන එන නවින් මන්දාරම. ඉතින් ඒ ගැන විස්තර ඊළඟ වැඩසටහනකින් ඉතාම දීර්ඝ ලෙස ඔබට කියන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගෙන යන්නම් වැඩසටහන නිෂ්පාදනයකට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක. ඉසේනම් ඔබට සුබ රාත්‍රියක්, ඒ වගේම හෙටින් එළඹෙන සතිය සුබම සුබ

0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Real people, real life. Free FM 89.0.